නමෝ සර්ව මාන්නේ සමාසිනෝ දානේ නමෝ දේව දේවේ පේකිය පේකේ නමෝ කල කාලේ නමෝ සර්ව කාලේ නමෝ සර්ව ගෞණේ නමෝ සර්ව ගෞණේ අනංගී නාතේ රසංගී පරමාතේ නමෝ පාන පානේ නමෝ මාන මාන්නේ නමෝ චන්ද චන්ද්‍රේ නමෝ පාන පානේ නමෝ ගීත ගීතේ නමෝ දාන දානේ නමෝ නිරත නිරතේ නමෝ දාන නාදේ නමෝ පාන පානේ නමෝ බාද බාදේ අනංගී නාමේ සමාධි රූපේ පරපංගී පරමාතේ සමාධි